ඉතින් එම ගීතය ගැන පොඩ්ඩක් සඳහන් කළොතින් එහි පදරචනය සපයලා තියෙන්නේ පදරචනය කරලා තියෙන්නේ අත්තිදියේ පුණ්‍යරත්න හිමි විසින්. ඒ වගේම එම ගීතයට හඬපොවනවට අමතරව සංගීතය සපයලා තියෙන්නේ සංජීව ලොංගලියස් විසින්මයි. ඉතින් එම ගීතයට සවන් දෙද්දී ඇත්තටම මටත් මතක් වුණේ මේ පුදුම විදිහට ඒක හදවතට සංවේදී ගීතයක්. ඒ වගේම පුංචි දරුවෙක් තමයි එම ගීතයට පාදක වෙලා තියෙන්නේ. කොහොමද ඒක ඔහුට දැනෙන්නේ කියලා තමයි එතනදී අපි කතා කරන්නේ එම ගීතයෙන්. අපි තවත් සුන්දර ගීතයකට යොමු වෙමු.

ඉතින් එම ගීතය ගැන අපි යමක් කතා කළොතින් එම ගීතයට පදරචනය සපයලා තියෙන්නේ පදරචනය සපයලා තියෙන සූර්යසිංහ බාව විසින්. ඒ වගේම සංගීතය සමගින් එම ගායකයා තමයි සංජීව ලෝංලියස්. අපි තවත් සංජීව ලෝංලියස්ගේ සුන්දර ගීතයක් වෙත යොමුවෙමු.

0: ඉතින් සංචීව් ලෝංලියස්ගේ එම ගීත දෙකටම තවත් සුශේෂිත්වයක් තිබ්බා. ඒ තමයි එහි ඒ පදරචනයත් ඔහුගෙන්ම වීම. ඉතින් ඔබට දැනෙන්නේ නැති එම ගීත කොච්චර දුරට අපේ හදවත්වලට ලං වෙන්න හැකියාව තියනවද කියලා. එම අමු සින්දුවල මම දකින විශේෂත්වය තමයි අනිත් ගීතවලට වඩා මේවට ලොකු හැකියාවක් තියෙනවා අපේ හිත්වලට කතා කරන්න. ඉතින් අපි තවත් අමු ගීතයක් වෙත යොමු වෙමු.
1: I knew I was underwater.

0: ඉතින් ඒත් එක්කම අදත් ලක්කාණ්ඩ සහෘදාට පැයට වෙනුණු කාල සීමාව ක්‍රමයෙන් ගෙවිගෙනනවා. තවත් දෙසතියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුභරාත්‍රියක් වේවා.
1: That program was brought to you by Wellington Access Radio. Get your voice heard. Thanks New Zealand On Air for funding accessmedia.nz.